0: Next, the Sri Lankan program.
1: FM තරංග 98.1 ඔස්සේ විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි සේවයේ ඉරිදා සිංහල වැඩසටහන මෙතැන් සිට.
2: අයිබුවන්, අද ජූලි මාසයේ 26 වෙනි ඉරිදා ඔබ මේ එක්ව සිටින්නේ 4EB ගුවන් විදුලියේ ශ්‍රී ලාංකික කණ්ඩායම ගෙනෙන අරුණැල්ල උදා විකාශනය සමග. අද අරුණැල්ල සම්පාදනයකට ඉදිරිපත් කරන අප මම ජයන්ත විරසේකර,
3: මම සීතා විතාන.
2: හොඳයි සීතා.
3: ඉතින් එහෙමනම් අයිබුවන්, සුන්දර උදෑසනක් ආදරණීය ඔබ සැමටත්. ඉතින් මං ඉදන් ජයන්ත, මේ හුඟ දවසකින් තමයි අරුණැල්ල උදා විකාශනය තුලින් වෙන්ද වගේම ආදරින් හසෙන හසින් ඔබ සැමගේ නිමහලට ගොඩ වදින්නේ. ඉතින් මං ඉදන් මේ ආපු ගමන් මට මොකද්ද අමතක වුණා කියලා කිව්ව ජයන්ත වැඩ
2: පාස්වර්ඩ් එකම තිබුණා. අතන පාස්වර්ඩ් එකම තිබුණා.
3: ඒ කියන්නේ එච්චර කාලයක් අපි වැඩසටහනක් කරලා නැහැ
2: කියන එක. වැඩසටහනක් කරලා නැහැ. ඔව්. එතකොට අද පෙළ ගැස්ම?
3: ඉතින් අද පෙළ ගැස්ම ගැන කතා කළොත් පළමු වෙන්න සාහිත්‍යවේදී සුමිත්‍රා රාහුබද්ද, ඇයගේ අලුත්ම නවකතාව සමග කෙරෙන සමාජ විග්‍රහයක්. ඒ වගේම අපි හැමෝම දන්නවා දිට්වාසුලි කුණාටු වෙන විනාශ වුණු කොත්මලේ ප්‍රදේශයේ පාසලකට කරන මේ ව්‍යාපෘතිය පිළිබඳව බ්‍රිස්බේන් ජනසමාජය කරන දැනුවත් කිරීමක්. ඒ වගේම අද හවස ඉදිරිපත් කරන ස්වරාභිමානී ගීමි ඇසිය පිළිබඳව කෙරෙන කතිකාවක්, වගේම ශ්‍රී ලංකාවේ සිටගෙන එන ප්‍රවෘත්ති සමාලෝචනයටත් ගීත එකතුවකුත් අපි ඔබ සැම වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා.

0: අද මං ඇතරම තෝරගත්තයක ගීතය ඔබත්මවත් හැමදා මාදරය කරන නන්දා මාලියන්ගේ ගීතයක් තර නිදන මාරෑ
1: ආසම සිංදුවක් ජයන්ත.
0: එහෙමනම් අද අපේ පළවෙනි ගීතයත් සමගම අරමුණු අපේ
1: වැඩසටහන.

0: සීතා අද හැන්දෑව තියෙනවා
1: ස්වරාභිමානී
0: ගී සැන්දෑව. ඇත්තට මේක ඉතාමන්න සුවිශේෂ ගී සැන්දෑවක් වෙනවා. මොකද හේතුව තියෙන්නේ අපේ මැත්ත තමයි මේකෙ සින්දු කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ ලස්සන තීම් එකක් තියෙනවා. මං හිතන අපි ඒ ගැන කතා කරන්න ඕනේ. හොඳයි, ආරම්භ කරමු
1: ස්වරාභිමානී.
2: ඔව් ජයන්ත, ඉතින් මේක කරන්නේ අපේම කට්ටියෙකුතු වෙලා පාසලක් හැදීම වෙනුවෙන්. ඉතින් මං හිතන්නේ අපේ ප්‍රජාව ඉන්න බොහෝ දෙනෙක් මේකට එකතු වෙලා තියෙනවා ගී ගායනා කරන්න, ඒ වගේම ටිකට් අරගෙන ඒ වෙනුවෙන් සහභාගි වෙන්න. ඉතින් ඒ ගැන කතා කරන්න, ඒ ගැන ඒ වෙනුවෙන් ක්‍රියා කරන ක්‍රියාකාරී කෙනෙක් තමයි අපේ සහෝදර ප්‍රේම. ඉතින් ඔබ ඉතාමත් ආදරෙන් අපි මේ මැදිරියට පිළිගන්නවා ප්‍රේම. කතා කරමු අපි එහෙනම් ඒ ගැන.
3: බොහොම ස්තුතියි සීතා සහ ජයන්ත අපිට මේ අවස්ථාව අද දීපු එක ගැන. ඉතින් ඇත්තටම අද රාත්‍රියේ 5:30 තමයි මේ ආරම්භ වෙන්නේ අපේ ස්වර්ණාභිමානගී ප්‍රසංගය. ඉතින් සියලු කටයුතු සූදානම් වෙමින් යනවා. දැන් පහුගිය දවස්වල පුහුණු වීම කටයුතුත් කෙරුණා. දැන් ඒ වගේ තවසානේ තැවිලා තියෙන්නේ. මේක ඉතාම සුන්දර රාත්‍රියක් වේවි. ඇත්තටම අපි මේක තව විදිහකින් කියනවනම් මේක අපිට කියන්න පුළුවන් රෝස පාට රාත්‍රියක් කියලා. මොකද අපි හැමෝම මේකට ගීත ගායනා කරන හැමෝම රෝසපාට සාරියකින් සැරසිලා, එහෙම නැත්නම් මේ ගෞමකින් හරි රෝසපාටකින් සැරසිලා තමයි මේ ප්‍රසංගයේ හැම කටයුත්තකටම ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකේ ගීත ගායනා කරන දේවල් වලට අමතරව නර්තනයන් කීපයක්මත් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ස්ටේජ් එක වර්ණවත් කරන්නේ රෝස පාටින්. ඉතින් මටත් ආසයි ඇත්තටම.
2: ඒ කියන්නේ අපිත් එන රෝස පාට ඇඳලා එන්න කියලාද?
3: ඇත්තටම මෙහිමයි. බලන්න එන අයට පුළුවන්කමක් තියෙනවා නම් රෝස පාටින් ඇඳලා එන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒකත් අපි තාම අගේ කොට සලකනවා. ඉතින් අපි මේ එන හැමෝටම ආපු ගමම්ම තේ එකක්, කොෆි එකක් බීලා, කේක් කෑල්ලක් කාලා, බිස්කට් එකක් කාලා ප්‍රසංගේ පටන් ගන්නකොට ඒකට සූදානම් වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම තමයි පොඩි විවේක කාලයක් දෙනවා. ඒ වෙලාවේදී අපි ලෑස්ති කරලා තියෙනවා කෑම පැකට් එකක් ඔය හැමෝටම. ටිකට් එකක මේ ගණන තමයි $45. එතකොට දැන් අපි ටිකට් තරන් නැති හැමෝටම කියනවා ඉතා ඉක්මනින් ටිකට් එකක් ගන්න. අද එතන කවුන්ටර්ස් වලනුත් ඕගලන්ට ටිකට් ගන්න පුළුවන්. මේක කවුරුවත් සංගමයකින් කරන වැඩක් නෙමෙයි. එහෙම නෙමෙයි අපි හිතන්නේ මේක අපේ බ්‍රිස්බේන් ප්‍රජාවෙන් කරන වැඩක් කියලා. ඉතින් අනිත් එක මේක ලොකු පුණ්‍ය කර්මයක්. අපි මේ කොත්මලේ කුඩා ළමයිට පාසලක් හදන්න තමයි මේ මුදල් ඔක්කොම වියදම් කරන්නේ. ඉතින් ඒක නිසා මම ඔය හැමෝටම ආරාධනා කරනවා මේ ප්‍රසංගේ බලන්න එන්න අද හවසට මේ රෝස රාත්‍රියට ඕගොල්ලෝ සහභාගි වෙන්න කියලා.
2: ඉතින් ප්‍රීම කොහෙද මේක තියෙන්නේ කියලා කියන්නකෝ.
3: මේක තියෙන්නේ සීතා වෝටර්ලුබේ ලෙෂර් සෙන්ටර් විනම්වල. ඒ වගේම තමයි මේ ගීත ගායනා කරන අය ගොඩක් දේවල් වලට උදව් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ කාලය වියදම් කරලා හැම පුහුණු වීම කටයුත්තකටම ආවා. ඒ වගේම මේකේ සංගීතයේ සපයන්න අපේ සරත් හපුගොඩ සොයර ගොඩක් අපිට මහන්සිලා උදව් කරනවා. ඒ වගේම තමයි තිලානි ගෝමස් මහත්මිය අපිට කෑම පිළියෙල කරලා දෙනවා. ඒ වගේම නිශාන්තත් ඒ වගේම කටයුත්තක් අපිට කරලා දෙනවා. ඉතින් අපිට මේවට කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නේ නැහැ. ඇත්තටම තිලානි මේ අපේ ටිකට් එකත් ස්පොන්සර් කරලා තියෙනවා. ඉතින් ඔබ හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. නැවත වරක් මං ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා අද හවසට ටිකට් එකක් අරගෙන මේ අපේ සුන්දර සන්ධ්‍යාව නරඹන්න එන්න කියලා.
0: ඔව්, එතකොට ඒ කියන්නේ මේ රෝසපාට සෞම්‍ය රාත්‍රිය හැමෝටම දැනෙන රාත්‍රියක් වෙනවා ඔබ කියන හැටියට. ඒ කියන්නේ වේදිකාවත් රෝසපාටයි, ගී කියන ඇත්ත රෝසපාටයි. එතකොට පිරිමි අපි
3: ඇත්තටම ජයන්ත පිරිමි අයටත් ඉතින් මම දැකලා තියෙනවා ගොඩක් රෝසපාට ෂර්ට් අඳින්න පුළුවන් තියෙන අය ඉන්නවා. එහෙම රෝසපාට ෂර්ට් එකක් නැත්නම් සුදු පාට ෂර්ට් එක ඇඳගෙන ආවත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින්
0: මේ කියන්නේ මේකට මේ ගී ප්‍රසංගයට තේමාවක් තියෙනවා, රෝසපාට සෞම්‍ය රාත්‍රියේ තේමාව.
3: ඔව්, ඇත්තටම අපි මේ රෝසපාට තෝරගත්තේ අපේ මේ කුඩා දරුවන්ටනේ අපි මේ පාසල හදන්නේ. ඉතින් ඒ දරුවෝ වෙනුවෙන් තමයි අපි මේ රෝස පාට මේ තෝරගෙන ඒ රාත්‍රිය වර්ණවත් කරන්නේ රෝස පාටින්.
0: පොඩි දෙයක් ඇතර මම එකතුවන් කැමති මේ ගීසන්දෑවට. මොකද මේ ප්‍රේම මට මතකයි ඕගොල්ලෝ මේකට සූදානම් වෙනකොට මේකේ ආරංචිය ගියාම ඉතාමත්ම මේ කැමැත්තෙන් විශාල අපේ මේ මේ ප්‍රජාව ඉන්න බොහෝ කට්ටියක් ඒකට එකතු වුණා. මම දැක්ක ඒගොල්ලන් ඕගලන්ට කියන මට මෙන්න මේ ස්ලොට් එක දෙන්න මේ ස්ලොට් එක දෙන්න කියලා පුහුණු වීම කාලය ඕගලන්ගෙන් ලබා ගන්න ඒගොල්ලන් ලොකු උත්සාහයක් දැරුවා. ඉතින් මං හිතනවා මේ හැමෝටම මං හිතන්නේ මේ අපි කරන කාර්ය බොහෝ සෙයින් දැනිලා තියෙනවා. මේ පාසලක් හදන්න දරුවන්ට දිත්වක් උනාට විනාශ වෙච්ච පාසල නැවත ගොඩනගන්න චුට්ටක් ඒ ගැන කියන්නේ උන්ගේ උත්සාහය ගැනත් පොඩ්ඩක් කතා කරමු.
3: ඇත්තටම අපිට ගීත ගායනා කරන මේ හැමෝම අපිට මේ ටික ටික විකුණලා දෙන්න පුදුම සහයෝගයක් තමයි දෙන්නේ. හැම කෙනෙක්ම ටිකට් පොතක් එහෙම නැත්නම් ටිකට් පොත් දෙකක් විකුණන්න අරගෙන තියෙනවා. මේ වෙනකොට සෑහෙන හොඳ ප්‍රතිචාරයකුත් ලැබිලා තියෙනවා. ඉතින් අපි බලමු අද හැන්දෑවට කොහොමද මේ ප්‍රසංගය ඕගොල්ලෝ දකින්නේ කියලා.
2: ඉතින් එමනම් ප්‍රේම මං හිතන්නේ අපේ හොඳ හදවත් තියෙන හැමෝගෙම ඒ යහපත් ප්‍රතිචාර තුලින් තමයි මේ ප්‍රසංගය කෙරෙන්නේ. ඉතින් ඒ සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් එමනම් ප්‍රේම අපි ඔබෙන් සමු ගන්නවා.
3: බොහොම ස්තුතියි සීතා ජයන්ත.
0: හයි බොන් ප්‍රේම.
3: අද හවසට අපි හම්බ වෙමු.
0: හවසට හම්බ වෙමු.
2: රෝස පාට
0: රාත්‍රියක් සමග.

0: සීත, අද අපි දවසේ කතා කරන්නට යන්නේ සුමිත්‍රා රාහභද්‍ර මහත්මියගේ සාහිත්‍ය වේදනියගේ අලුත්ම නව කතාව ගැන. ඇයි මේ කතාව ලියලා තියෙන්නේ? පිටරට අධ්‍යාපනය ලැබන දරුවන් ගැන. මං හිතනවා ඔබටත් මටත් ඉතාමත්ම හොඳ අත්දැකීම්, කටුක අත්දැකීම් වගේම ඉතාමත්ම වර්ණවත් අත්දැකීම් අපිට හම්බ වෙලා තියෙනවා.
1: ඔව් ජයන්ත, ඉතින් ඇත්තටම අපි දන්නවා මේ දෙමව්පියන් නැතුව දරුවන් විතරක් මේ රටවල් වලට ඉගෙන ගන්න ආපුවාම ඔවුන් විඳින දුක, ඒ කියන්නේ ඒ ඉගෙනීමට අවශ්‍ය මුදල් හොයාගන්න නොඑක් දුෂ්කර රැකියාවල් කරමින් ඒ අතරතුර තමයි ඔවුන් අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒක දරුවන්ට විශාල අත්දැකීමක් ලංකාවේදී තියෙන පරිසරයට වඩා මේ පරිසරයට ඔවුන්ට පුරු වෙන්න ලබන.
0: ඔව්, ඒ වගේම අපි ඇත්තටම දැකලා තියෙනවා සමහර ළමයි ඒකෙන් හොඳට උත්සාහයක් කරගෙන හොඳ ජයග්‍රහණ ලබා ගන්න අවස්ථාවක් තියෙනවා නේද? ඒ වගේම අපි දකිනවා ඒ ජයග්‍රහණ බොඳ වෙන අවස්ථාවත් කනගාටුවෙන් වගේ අපි දකිනවා. ඉතින් පොත ගැන අපි දෙන්න දන්නේ නැහැනේ. ඒ නිසා එහෙමනම් අපි සුමිත්‍රගෙන්ම
1: පොත ගැන
0: අහලා බලමු.
2: මම කතා කරන්න ආවේ මගේ අලුත්ම නවකතාව ගැන, රජන රජනි. රජන කියන්නේ මොකද්ද? රජන කියන්නේ සායම් ගැන්නුම්, එහෙම නැත්නම් වර්ණ ගැන්නුම් කෙනෙක්. රජනි කියන්නේ රාත්‍රිය. එතකොට මේ මම ඉස්සෙල්ලා මේ පොතේ නම හඳුන්වන්න හිතුවේ ඒ ගැන අවබෝධයක් ඔබ ලබා ගන්න ඕනි කියලා මට තේරුණු නිසා. වර්ණ ගැන්නු රාත්‍රිය තමයි රජන රජනි කියන්නේ. මොකද්ද මේ සායම් කළ රාත්‍රිය? මේ සායම් කළ රාත්‍රිය තමයි ළමයින්ගේ අපේක්ෂාවන්, දෙමව්පියන්ගේ අපේක්ෂාවන්. අපි දන්නවා අද අපේ බොහෝ ළමයින් පිටරටවල, පිටරට සරසවිවල උපාධිය ලබා ගැනීම සඳහා යනවා. ඇයි එහෙම යන්නේ? අපේ අධ්‍යාපන ක්‍රමයේ යම් කිසි වැරැද්දක් තියෙන නිසා. අපි දන්නවා අපේ රටේ මුල් කාලයේදී, මම කියන්නේ මීට 1960 ගණන් වල ඉඳලා බැලුවොත් එහෙම, අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද නිසා මුල් කාලයේ කලා උපාධිධාරීන්ගෙන් තමයි විශ්වවිද්‍යාල පිරුණේ. එහෙම පිරෙව්වාම අපිට බිහි වුණා අසතුටටපත් උපාධිධාරීන් මහා විශාල පිරිසක්. මොකද ඔවුන්ට රැකියා හොයාගන්න බෑ තමන්ගේ උපාධියෙන් පස්සේ. ඒ වගේම ඔවුන්ට පුළුවන්කමක් උනේ නැහැ ඔවුන්ට රුචි දෙයක් කරන්න. ඉතින් අපි මහරිසි වගේම ආද්‍යා, ඒ වගේම සම්පන්, මේ හැමෝටම කෙන්යාවෙන් ආපු අපේ කැරලයින්ටත් ග්ලෝරියටත් ඔක්කොටම අඩු වැඩි වශයෙන් මේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ හැම දෙනාම රාත්‍රි කාලයන්හි යම් යම් සේවාවන් යෙදෙනවා, කම්කරු වෘත්තීන් යෙදෙනවා. දැන් කැරලයින් පස්සේ කාලක බායකක වැඩ කරන්න ගියා, ආද්‍යත් බායකක වැඩ කරන්න ගියා. මේවා ලේසි පහසු වැඩ නෙවෙයි. මේ ළමයි සරසවියට යනුවනේ, තමන් තෝරගත්තු සරසවියට. ඒක ඒගොල්ලන්ට අලුත්ම අත්දැකීමක්, නూరు පරිසරයක්. ඒත් ඒගොල්ල දකින්නේ විචිත්‍රවත් රටක්. බලන හැම තැනම අපූර්වයි, ලස්සනයි, පිරිසිදුයි, මල් පිපිලා. සරසවි පරිසරය හරිම අපූර්වයි. නවකවද නෑ, ඒව නෑ. උණුසුම් පිළිගැනීම, මිත්‍රශීලී වාතාවරණයක්. පළවෙනි සතියේ පළවෙනි සෙමිස්ටරය යාළු මිත්‍රකම්, පිපිසුලඟිට සැලවෙන මල් මිත්‍රකම්, ඒ වගේම ගී ගායන, හමුවීම්, දේශන, ආචාර්ය මහාචාර්යවරුන්ගේ සරල පැවතුම්, මේ සියල්ලම දරුවන්ට අමුතුයි, ආදරණීයයි. හැබැයි ප්‍රශ්නේ පටන් ගන්නේ ශෝමණී පුලිය ගෙවීමට මුදල් යෙවීමේ වගකීම, දෙමව්පියන්ගේ අහිමිවීම පූර්ණය කිරීමට සිදුවීමේ වගකීම යනාදී වගකීම් ඉටු කිරීමට සිදුවීමත් එක්කයි. ඉතින් අපේ මහර්ෂිලගේ අලුත් ජීවිතය පටන් ගන්නවා. ඉගෙන ගන්න වගේම ණය ගෙවන්න මුදල් උපයන්න. මේක ණය ගෙවා ගන්න මුදල් උපයන්න. මේක ලංකාවෙන් යන දරුවන්ට විතරක් නෙවෙයි, බටහිර රටවලට, ආසියා කරේන ආසියානු අප්‍රිකාන් රටවලින් වගේම තායිලන්තේ, ෆිලිපීනේ ආදි රටවලින් එන දරුවන්ටත්, මං කිව්වා වගේ මේ කියන දරුවන්ටත් නැත්නම් අපේ උපාධි අපේක්ෂකයින්ටත් කරන්න සිද්ධ වෙනම දෙයක්. දේශනත් එක්කම වැඩ කරන්නත් සිද්ධ වෙනවා මේ සරසවි උපාධි අපේක්ෂකයින්ට. මේගොල්ලෝ කොහෙද වැඩ කරන්නේ? රෙස්ටොරන්ට්ස් වල වැඩ කරනවා, බස් සෝදනවා, ඒක හරිම සීරු කටයුත්තක්. තනකොළ කපනවා, ග්‍රීෂ්ම ඍතුසන් තනකොළ කපනවා කියලා හිතන්නකෝ කොහොමද කියලා. ඊළඟට ඩෙලිවරි කරනවා, ඒක ටිකක් භයානක රස්සාවක්. මොකද ඩිලිවරි එක බාරගන්න ඉන්න අය කවුද කියලා අපි දන්නේ නැහැ. ගෙවල් වලට යනවනේ මේ අතරමඟ. එහෙමේ මට මතකයි මම නවසීලන්තේ ඉන්න කාලේ එහෙම සිද්ධියකින් මගේ මතකයේ හිටියට චීනයේ තරුණෙක් පහර කෑමකට ලක් වෙලා මිය ගියා. සුපර් මාකට් වල පිරිසිදු කිරීම වැඩ, ගොඩනැගිලි වල වැසිකිලි හා පොළොව පිරිසිදු කිරීමේ කටයුතු, ගෙවල් පිරිසිදු කිරීම, ගොඩනැගිලි හදන තැන්වල වැඩ, ලෝන්ඩ්‍රි වැඩ සහ තව නොයෙක් වැඩ රාජකාරි තියෙනවා කරන්න. රජන රජනී නවකතාවේ මහර්ෂි සහ ආද්‍යා ලංකාවෙන් හා ඉන්දියාවෙන් ඉගෙන ගන්න ගිහිල්ලා දවස වැඩි කාලයක් ගත කරන්නේ මේ වහල් වැඩවලට. ඒ දෙන විතරක් නෙමෙයි, මධ්‍යම පාන්තික පවුලකින් ආපු මහර්ෂි ලංකාවේදී බබෙක්, ඔහොම යවන හැම ළමයෙක්ම මගේ බබාලා තමයි. අපේ රටේ ළමයින්ට දෙමව්පියන්ගෙන් ලැබෙන ආදරය රැකවරණය බලා කියා ගැනීම හරිම ඉහළයි. ළමයක් උතරම් ලොකු උනත් කවලා පොවලා ඇති දෙඩි කරලා හුරතල් කරලා තමයි බලාගන්නේ. එහෙම බබාලා ඉගෙන ගන්න වෙන රටකට ගිය හැටි හැමදේම තනියම කරගන්න වෙනවා. ඊටත් වැඩිය වහල් සේවාවක යෙදෙන්නත් වෙනවා. ආද්‍යයන් පැල්පත් නගරක ඉඳලා වුණත් ආද්‍යයේ දෙමව්පියන්ගේ ආදරණීය දුව. මේ දෙන්නයි එකම එපාර්ට්මෙන්ට් එකේ ඉන්න ෆිලිපීනේ ග්ලෝරියා, කෙන්යාවේ කැරලයින්, පැපුවා නියුගිනි මීරියා, තායිලන්තේ සොම්පොන්, ඒ වගේම මිත්‍රත්වයයි බෙදා හදා ගන්නවා. බඩගිනි අරගලේ යෙදෙනවා, නියලෙනවා, කෑම නොමිලේ දෙන පෝලිං හොයාගෙන යනවා, බඩගින්න නිවා ගන්න කෝපිලට පුරුදු වෙනවා. ඔබට හමු වෙයි එක වෙලාවක මහර්ෂි කියනවා, අම්මි අපි තුන් වේල එක වේලකට බස්සගෙන ජීවත් වෙනවා, ඊට පස්සේ දෙවේලකට මාරු වෙන වෙලාවලුත් තියෙනවා කියලා. එහි යටි අරුත සොයා බලන්න, අපේ ළමයින් කොයි තරම් දුක් විඳින්න වෙනවද? ඒ වුණත් ළමයින්ගේ අනාගතය සාක්ෂාත් වෙනවා නම්, අනාගතය සම්පූර්ණ වෙනවා නම්, ඒ ඉගෙන ගැනීම හොඳට කරගෙන ඔවුන් බලාපොරොත්තු වෙන සැප සම්පත් ඉදිරිය ලැබෙනවා නම්, ඉතින් ඒ දුක විඳීම අන්තිමේදී අමතක වෙලා යන්නත් පුළුවන් නේද?
0: හර්ෂන් දිසානාගේ සත්කුළු මතින් මේ ගීතය රජත රජිනටම කියපු ගීතයක්. ඒ ගීතය අහලා නැවත සංවාදයට යමු.

0: තමයි සුමිත්‍රා, ඔබේ නවකතාවේ ඔබ කියන පරිදි එතර සිටින දරුවන් ඉගෙනුම කරන්නේ බොහොමත්ම අමාරුවෙන්. වෙහෙසකාරීව තමයි අධ්‍යාපනයත් රැකියාවත් කාර්ය සමග ගැටෙමින් කරගෙන යන්නේ. මං හිතන්නේ ඒ වෙලාවට ඒ දරුවන්ට දෙමව්පියන් දහස් වාරයක් මතක් වෙනවා ඇති.
1: විදේශගතව ඉගෙන ගන්න තරුණ දරුවන් බලාපොරොත්තු වෙන අනෙක් කාරණාව තමයි ඒ රටේ PR එක ලබා ගන්න එක. සුපුෂ්පිත රටක ජීවත් වීමේ ආසාව, තමන්ගේ දරුවෝ අනාගතයේදී ඒ වගේ රටක හදන වඩන එක, ඒ වගේ රටක අධ්‍යාපනය ලබා දෙන එක, ඒ වගේ රටක ලොකු මහත් කරන එක. ඒ වුණාට ජීවිතය හරිම දුෂ්කරයි ශිෂ්‍යයින්ගේ. වීසා කන්සල්ටන්ස්ලා කියන්නේ, උපදේශකයෝ කියන්නේ, PR එක ගන්න බලාපොරොත්තු වෙනවා නම් හරි විෂයන් දැන් හොයාගන්න, තෝරගන්න කියලා. නිකන් එන්නම් වාලේ එන්න එපා කියලා තමයි කියන්නේ. පාට්ටු PR නම් දැන් කාලේ IT වලට ලොකු ඉල්ලුමක් නැහැ කියලායි කියන්නේ. ෆිනෑන්ස්, හෙල්ත් සෙක්ටර්, සයිබර් සෙකියුරිටි වගේ විෂයන්ට ලොකු අවකාශයක් තියෙනවා. ඉතින් අපේ ළමයි යනකොට ඒ අවබෝධයත් ඇතිව යන්න ඕනේ. මං කියපු ඔය විෂයන් තුන විතරක් නෙමෙයි, තවත් තියෙනවා. නමුත් අර පුරුදු පරණ විෂයන් තෝරගන්නේ නැතුව හරි අධ්‍යයනයකින් විෂයන් තෝරගෙන යන එක තමයි හොඳ. ඒක තමයි මම මේ නවකතාවේ කතා කරන තවත් පැත්තක්. ඒව උපදේශන හැටියට නෙමෙයි, මහර්ෂිලගේ අත්දැකීම් හැටියට මම ඉදිරිපත් කරනවා නිර්මාණාත්මක විශේෂයකින්. මහර්ෂිට තාද්‍යයටත් ඒ බලාපොරොත්තු ඉහටත් උඩින් තියෙනවා. ඒ දෙන්න එකම එපාර්තමේන්තුවක හිටියත් ඔවුන්ගේ ආදර චමත්කාරය මතුවෙන්නේ යාරා ගඟ අසබඩදී. යාරා ගඟ, මෙල්බන් දුම්රිය ස්ථානය, මේපල් ගස්, කැන්ගරුවන්, මිනිසුන්ගේ සංයමය, මහා හෝටල්, උයන්වතු, මෙල්බන් නගරය අලංකාර කරනවා. මට නම් හොඳට මතක තියෙන එකක් තමයි අර සෝස්ටන් වීදිය දිගේ ඇවිල්ලා ෆ්ලින්ඩර්ස් වීදියට හැරෙන තැන තියෙන පිළිරූ තුනක් තියෙනවා ඇතුළේ තියෙන්නේ. ඒ ගොඩනැගිල්ල ඇතුළේ තියෙන්නේ, පාර යන කෙනෙකුටත් පේනවා. තියෙනවා මේ පිළිරූ තුනක්. ඒ දෙන්නව හඳුන්වලා තියෙන්නේ තමන්ගේ දහවල කෑම අරග කෑම රැගෙන යන, කියන්නේ ඔවුන්ගේම කෑම පෙට්ටිය අරගෙන යනවා යන 3 බිස්නස්මන් කියලා තුන්දෙනෙක් ඉන්නවා. ඒක හරිම අමුතු හැඟීමක් ඇති කරවන පිළිරු තුනක්. ඒක මගේ පෞද්ගලිකව මම බොහොම කැමති තැනක් එතන. ඒ වගේම මමත් පෞද්ගලිකවම කැමති තැන තමයි යාරා ගංගාව, උයන්වතු, ඒ වගේම මේපල් ගස් සහිත පාර. ඉතින් මේ දෙන්න ගැන කිව්වොත්, මහර්ෂි ආදරය ගැන කිව්වොත්, යාරා ගඟ මේ පෙම්වත් දෙපළගේ ආදරය, ආදරයේ කඳුළු, ඔවුන්ගේ රාත්‍රී දිහා බලාගෙන ඉන්න, ඔවුන්ගේ රාත්‍රී බෙදා හදාගන්නේ සුන්දර යාරා ගංගාව තමයි. දෙන්නම ඉගෙනීමටයි ජීවත් වීමටයි ලොකු සටනක් කරනවා. හැබැයි දෙන්නම දක්ෂ දරුවෝ. ආද්‍යට දෙමව්පියන්ගේ ණය ගෙවන්න ගෙවා ගන්න බැරි වුණහම ආද්‍ය හිත හිතා හිටපු විදියටම නොගෙන ඉන්න හිතුවත් අවසානයේ ඒ තීරණය ගන්න සිද්ධ වෙනවා. ඇයට ගෙදර ණයතුරුස් ගෙවන්න, දෙමව්පියන්ගේ ලෙඩ රෝගවලට සලකන්න මුදල් නැහැ. ඒ නැති නිසා ඇය මොකද කරන්නේ? කැරලයින් එක් කරමින් හිටියා. කැරලයින් සහ ග්ලෝරියා කියන දෙන්නම ඇයට වෙන වෙනම යෝජනා කරනවා තෝරගන්න කියලා. බැරිම වුණොත් ඒ දේ තෝරගන්න කියලා. ඔබ දන්නවා සුගර් ඩැඩි කියන සංකල්පය. සුගර් ඩැඩිලා මොකද කරන්නේ? සුගර් ඩැඩිලා කියන්නේ එක්කෝ විවාහක වයස මිනිස්සු. ඒගොල්ලන්ට හැබැයි හොඳට සල්ලි තියෙනවා. මේ ළමයි තමන්ගේ ටියුෂන් එක ගෙවා ගන්න, ඒ වගේම තමන්ගේ ජීවන වියදම සරි කරගන්න, ගෙවල් කුලිය ගෙවා ගන්න, නැත්තම් සුගර් ඩැඩි හොයලා දෙන අපාර්ට්මන්ට් එකක ඉන්න සැප පහසුට ගත කරන්න සුගර් ඩැඩි කෙනෙකුට නතු වෙනවා. මේක තමයි ගිහන් ළමයින් මුහුණ දෙන ඛේද වාචකය. ආද්‍යය තීරණය ගන්නවද නැද්ද කියලා පොත කියවලා බලන්න. නමුත් ආද්‍යගේ ජීවිතයයි මහර්ෂිගේ ජීවිතයයි මේ සෙලවුම් අතර දෙදරුම් කන ජීවිත බවට පත්වෙනවද? ලේසි නෑ. අපි පිටරට ළමයි යව්වට ලේසි නෑ. ඒත් ළමයි නොයවත් බැහැ. මොකද අපේ අධ්‍යාපන ක්‍රමය මෙහි සකස් වෙලා නෑ. හරියට සකස් වෙලා නෑ. දැන් අපි දන්නවා. ඉස්සර නම් මං ඉස්සලත් මං හිතන්නේ කිව්වා ළමයි යවන්නේ යමක් කමක් ඇති උදවිය. ඒ නිසා ඔය යුරෝපීය රටවලට විශේෂයෙන්ම ලොකු පිරිසක් ගියේ නැහැ. අද හුඟක් දෙනා පහළ මධ්‍යම පන්ති ඉඳලා ඉහළට හරි දැන් ආද්‍යාව වගේ ඉතාම පහළ ෂැන්ටි ටවුන්ස් වලින් ඉන්දියාවේ හරි මේ රටවලට ඉගෙන ගන්න එනවා. ඉතින් ඒක නවත්තන්නද? ඒක ඔවුන් වුවමනාව නම් කාටවත් ඒක නවත්තන්න බෑ. ඔවුන් විශ්වාස කරන ඔවුන්ගේ ජීවිත හරියයි කියලා හැම දෙනෙක්ම ඕන දෙයක් කරන්නේ. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හදන්නේ තමන්ගේ අනාගතය වෙනුවෙන්. එතකොට අපිට ඒක නවත්තන්නත් බෑ, නවත්තන්න හිතන්නත් බෑ, ඒවා විවේචනය කරන්නත් බෑ. නමුත් දැන් කලාකාරයෙකුගේ යුතුකම් කලාකාරයෙකුට පුළුවන්කමක් නැහැ ඒ ප්‍රශ්න විසඳන්න. හැබැයි ඒ ප්‍රශ්න පෙන්නලා දෙන්න පුළුවන්. දැන් මගේ රට ගැන මම හිතන හැටි මෙහෙමයි. මේ අධ්‍යාපන ක්‍රමය හරි විදියට සකස් වෙලා තිබුණා නම් මේ ළමයින්ට විශ්වවිද්‍යාල වරම් ලැබීමට බාධක නොතිබුණා නම් දැයි රටවල ඒ අදාළ විෂයන් ටික සමත් වෙච්ච ඕනෑම ළමයෙකුට විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්න පුළුවන් තමන් අපේක්ෂා කරන පාඩමාලාවන්ට ඒ සුදුසුකම් ටික තියෙනවා නම්. දැන් අපිට ඒක නැහැ. එක පිරිසකට පමණයි ඉහළම ලකුණු ගත්තු. අනිත් එක දැන් මං කියුවානේ අපිට තියෙන්නේ යකා වගේ පාඩම් කරන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයක් කියලා. පාඩම් කළොත් ගොඩ. හැබැයි ප්‍රායෝගිකව අපි සමාජයට ගැළපෙන ළමයි හදනවද කියන ප්‍රශ්න ටික තියෙනවා. කොහොමනත් ඒව අමතර ප්‍රශ්න. ඉදිරි කාලයක හරි මේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය හරියට සකස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මම රජන රජනී ලියන්නේ වෙන දෙයකට නෙවෙයි. මේ වර්ගයේ ප්‍රශ්නවලට මුහුණ දෙන අපේ දරුවෝ ඉන්න බව කියන්න. ඒ දරුවන් විඳින දුක නිර්මාණයකින් හරි ඉදිරිපත් කරලා ඔවුන් වෙනුවෙන් අපේ සංවේගය අපි කොයිතරම ඔවුන්ගේ ඒ අරගලය කොයිතරම දුක්බර හිතකින් ඒව දිහා බලනවද කියලා මට කියන්න උවමනාවක් තිබුණා. ඒ නිසා තමයි රජන හා රජනී ලියවෙන්නේ.
2: මේ රජත රජන සුමිත්‍රා ගේහඬින්ම
1: අවසාන වශයෙන් කියන්නම් ඔබට මම ඔබේ තීරණය බාර ගන්නවා. අපි කොහොමදවත් එකිනෙකා හොඳින් හඳුනාගෙන අවබෝධ කරගෙන නැහැ. අනේ නිසා මම අඩියක් නෙවෙයි අඩි දහසක් පස්සට ගන්නම්. මම හිතන්නේ මම මෙහෙම ප්‍රකාශිත සිතවම ඈත් වීම ඔබට සාමයක් සැනසීමක් ගෙන දේවි. ඔයාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ආදරය කියන්නේ මේ තරම් බලගත් දෙයක් බව මට වටහා දීම ගැන. ඒ වගේම ආදරයේ වේදනාව කිතරම් බරදැයි ගින්නක දැල්ලක් මෙන් දෙවී යන සුළු දැයි කිතරම් විනාශකාරී දැයි තෝරා දීම ගැන ස්තුතියි. ඔයා ඔයාගේ නිදහස සොයා ගන්නට ඇති. අපගේ අනාගත සැලසුම් සියල්ල මා ගම් වතුරක ගහගෙන ගියා. ඒත් බේරගන්න මම උත්සාහ කළා. සැබෑවටම උත්සාහ කළා. මගේත් ඔබේත් පරිච්ඡේදය මෙතකින් නිමයි. මම ඔබට සුන්දර වූ ප්‍රීතිමත් වූ කරදරවලින් වියුක්ත වූ සැපවත්ම අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
2: මෙල්බර්න් පුරවරයේ යාරා ගංගාසබඩ අපේ දරුවන්ගේ කතාව ඉතාමත් ලස්සනට ඔබේ නවකතාවේ රජත රජින නවකතාවේ ලියවිලා තියෙනවා. වර්ණ ගැන්වූ රාත්‍රිය. මේ කතාව ඇත්තටම අපේ දරුවන්ගේ ඇත්ත ජීවිතය. ඔවුන්ගේ දුක, ඔවුන්ගේ උත්සාහය වගේම ඔවුන් ගත කරන කටුක ජීවිතයේ රහ සමහර වෙලාවට ඔවුන් සින්දුවක් කියාගෙනත් ජීවත් වෙනවා ඇති. එහෙම නේද සීත?
0: ඔව් ජයන්ත. ඉතින් මේ කතා මහනකොට ඇත්තටම අපිත් ඒ චරිත තුළ ජීවත් වෙලා හිටියා කියලා හිතනවා. මොකද ඒ චරිත විඳින අත්දැකීම් අපි මෙහිදී දැකලා තියෙනවා බොහෝ වෙලාවලට. ඉතින් මං හිතන්නේ ඒක අපූර්වට ඒ නවකතාවක් තුළින් සුමිත්‍ර මැතිණිය ගෙනල්ලා තියෙනවා බොහොමත්ම හරබර විදිහකට. ඉතින් එහෙමනම් එයට බෙහෙවින්ම ස්තුතිවන්ත කරමින් අපිත් සමග මේ කතිකාවට සහභාගී වුණාට අපි ඔබකින් සමුගන්නවා නැවතත් මෙවැනිම කෘතියකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන්. ආයුබෝවන් සුමිත්‍රා.
2: මර්සිටත් ආද්‍යාටත් කැරලයින්ට අපි සුභ පතනවා. ආයුබෝවන් සුමිත්‍රා.

0: ප්‍රජාවට හොඳට මතකයි අපි මේ දිත්වා සුලිකුණාටුවෙන් විනාශ වෙච්ච කොත්මලේ රඹඩගම පාසල නැවත ළමයින් 200කට පාසලක් ලබා දෙන්නට අපි බ්‍රිස්බන් ප්‍රජාවක් හැටියට ගන්න උත්සාහය ගැන අපි මීට ඉස්සෙල්ලත් ඔබට කතා කෙරුවා. දැන් ඇත්තටම ගත්තාම ඒ මේ ප්‍රොජෙක්ට් එක සෑහෙන ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඒ පිළිබඳව දැනුවත් කිරීමක් ප්‍රජාවට අපි කරන්න ඕනේ කියලා හිතුවා. මොකද හේතුව තියෙන්නේ මේ ප්‍රජාවේ කොටස්කාරයන් බොහෝමයක ඉන්නේ අපේ ප්‍රජාව. එතකොට ක්වීන්ස්ලන්ත රජය, ඒ වගේම අපේ ප්‍රජාව. ඒ කියන්නේ අපේ ප්‍රජාවෙන් තමයි මේ දේ මේ ළමයි 200 දෙනාට පාසලක් ලබා දීමට කටයුතු කරන්නේ. ඉතින් මේ සම්බන්ධව ප්‍රජාව දැනුවත් කිරීමේ කාර්යයට මම ආරාධනා කෙරුවා ෆෙඩරේෂන් ඔෆ් ශ්‍රී ලංකන් ඇසෝසියේෂන්ස් ඔෆ් ක්වීන්ස්ලන්ඩ් වල සභාපති ජයසිරි වීරවර්ධන සොහොයුරාට. හොඳයි, එහෙමනම් අපි කතා කරමු ජයසිරි. මේ දැන් අපි කොහෙද මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්නේ?
1: ඔව්, එයා සම්බන්ධව මතක් කළ යුතුයි. අපි පැති දෙකක් තිබුණා. එකක් තමයි අපිට මුදල් අවශ්‍ය වෙනවා මේ ව්‍යාපෘතියට. ඒ සඳහා අපිට ක්වීන්ස්ලන්ත රජයේ ගරු අග්‍රාමාත්‍යතුමා අපිට පොරොන්දු ඩොලර් 40,000ක මුදල අපිට ලැබුණා. එම විශාල ශක්තියක් වුණා. නමුත් ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම අපි ගණන් බැලුව විදිහට ඇත්තෙම අපේ විශේෂ ව්‍යාපෘති නිලධාරී වන රණදේවදී මෙල් සහෝදිත මානගේ මේ ගම්මානයට ගියා. රම්බුඩගම ගම්මානට ගිහිල්ලා එහි ඩිවිෂනල් සෙක්‍රටරි, එමත් නැත්තම් ප්‍රාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් සෙක්‍රටරි, දිස්ත්‍රික් ලේකම් තුමියත් හම්බෙලා ඒ කරපු ගණන් බැලීම් අනුව, ඒ අනුකරමද ඇස්ටිමේන්තු අනුව ව්‍යාපෘතියට වැය වෙනවා 15.5 million
0: ඩොලරින් කිව්වොත් 70,500.
1: ඩොලර් වලින් කිව්වොත් එහෙම ඩොලර් 70,000 විතර. ඒ කියන්නේ අපිට හිඟයක් තියෙනවා ඩොලර් 30,000 විතර මුදලක්. අපි ක්වීන්ස්ලන්ඩ්ක ආණ්ඩුවට කිව්වා මේක අපි ප්‍රජාවගේ දායකත්වයෙන් ඉටු මේ පියවා ගන්නවා කියලා. ඉතින් ඒ අනුව තමයි අපි ප්‍රජාව දැනුවත් කළේ මේ ව්‍යාපෘතිය වැදගත්කම. ඇයි මේ පාසල් අපි කරන්නේ? රම්බුඩගම අපි දන්නවා 43 දෙනෙක් නැති වුණා, මිය ගියා. කොත්මලි තමයි විශාලම විනාශය වුණේ දිත්වා සුලිසුණු මගින්. ඉතින් එහි වැහෙන පාසල් දෙකක් වෙනුවෙන් තවත් පාසලක් අලුත් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කරනවා අපි. නියම්ගම්දර නම් පාසලේ ඒ අසර තිබන ගම්මානේ. ඉතින් ඔබ ඇහුවා කොහොමද මේ ව්‍යාපෘතිය දැන් යන්නේ කියලා ඉස්සරහට. ඉතින් අපි සියලුම ඇස්තමේන්තු ඔක්කොම ෆයිනලස් කළ ඉවරයි. ඒ කියන්නේ එකඟකත්වයට ඇහිලා තිබෙනවා. ඊළඟට තිබෙන්නේ නුවරඑළියේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කොන්ත්‍රාත්කරුවන් 3 දෙනෙක් හෝ ඊටත් වැඩි ප්‍රමාණයකින් ටෙන්ඩර් කෝල් කිරීමයි. ඉතින් නමුත් ලංකාවේ වැඩක් කරන්න ගියාම ඉතින් නොඑක් ප්‍රශ්න එනවා. ඒ වගේම ඒවා ඉතින් හොඳ දේවල්. ඉතින් අපි ලංකාවෙන් ඩොලර් යවනෝ නම් ඒ යන්න ඕන මහ භාණ්ඩාගාරේ මගින්, නැත්නම් ට්‍රෙෂරිය මගින්. ඉතින් මේ වෙනකොට ඒ තත්ත්වේ තමයි අපි සිටින්නේ. ඉතින් ඒ කියන්නේ විශාල උනන්දුවක් දක්වනවා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය වන මතක් කළුත් අපි ජයන්ත අපි කතා කරලා තිනවා
0: තුෂාරිතනකුල් මහත්මිය.
1: ඔව්, ඉතින් ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ
0: අගෝස්තු මාසයේ වෙනකොට ටෙන්ඩර් කෝල් කළා. ඊට පස්සේ ක්වීන්ස්ලන්ත රජය අපිට කියලා තියෙන හැටියට මාස 6ක් තුළ මේ ප්‍රොජෙක්ට් ඉවර කරන්න. එතකොට දැන් ඔබ කිව්වාගේ අපි දැන් ක්වීන්ස්ලන්ත ආණ්ඩුවෙන් අපිට සල්ලි හම්බ වෙලා තියෙනවා. එතන ප්‍රජාවගේ කුස්තුත් අපිට දැන් 75% විතර ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.
1: ඔව්, අතින් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් අපිට එකවර ගන්න පුළුවන් වේවි. විශේෂයෙන් මේ
0: 8,000ක් විතර එකතු කරන්න ඕනේ.
1: මේ මොකද මේ ව්‍යාපෘතිය හරිම කම්ප්ලෙක්ස්, ඒ කියන්නේ බොහොම සංකීර්ණ ව්‍යාපෘතියක්. ඉතින් අපි මුලින්ම එස්ටිමේන්තු තිබුණේ පාසල් ගොඩනැගිලි විතරක් නෙමෙයි, අපිට අමතරව මේ ක්‍රීඩා
0: ස්මාර්ට් බෝඩ්ස් කරන්න
1: ඕනේ. ස්මාර්ට් බෝඩ් එක ලංකාවේ හැම ස්කූලෙකම වගේ දැනට තියෙනවා ස්මාර්ට් බෝඩ් කියලා එකක්. ඒ කියන්නේ විද්‍යුත් බෝඩ් එකක්. එතන ළමයින්ට ටච් කරලා ඉන්ෆර්මේෂන් ගන්න පුළුවන්. මම හිතන්නේ ඔස්ට්‍රේලියාවක නැතිවොත් දන්නේ මේම. නමුත් ඉවෙනි දෙයකට අපි ලක්ෂ 2 2.5 lakhs අපි වෙන් කළා. ඉතින් අපිට වැඩිපුර සල්ලි හම්බුනොත් අපිට මේ ප්‍රදේශයේ මේ දුප්පත් දරුවන් වෙනුවෙන් උන්ගේ අනාගත වෙනුවෙන් ඉති අපිට යමක් කරන්න පුළුවන් මං හිතන්නේ ඒක තමයි අපිට මේ අපි මතක් කළ යුතු බිස්බේන් ජනතාවගේ ශ්‍රී ලාංකික ප්‍රජායි දායකත්වය අපි හැම වෙලාවෙම අපිට ලැබිලා තියෙනවා අපි මිට කලින් හොස්පිටල් කියන රජයේ රෝහල් වලට එමර්ජන්සි වාට් වලට අපි එරියා එඳන් 4000ක් ජයන්ත අපි දන්නවන්නේ ඊට අමතරව අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ අපි එරියා කෝවිඩ් වසංගතය ආපෙලාවේ ඉතින් අපි අපිට ලැබිලා තියෙන දීලා තිබෙන විශ්වාසය සාති කරමින්
0: අපි මට තව පොඩි දෙයක් එකතු කරන්න ඕනේ ඇත්තටම මේ පාසල් ගොඩනැගිල්ලේ සැලැස්මවල් සියලුම දේවල් නිර්මාණය කරලා තියෙන්නේ එඩුකේෂන් ඩිපාර්ට්මන්ට් ඔෆ් ශ්‍රී ලංකාවල ලංකාවේ තියෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රමිතීන් අනුව එතකොට ඒ සඳහා අපිට දායකුණා මේ නෝරේලිය ජී ඔෆිස් එකේ එඩුකේෂන් ඩිපාර්ට්මෙන්ට් සම්බන්ධ ඉංජිනේරු නිලධාරීන් තමයි ඒක ඩිසයින්
1: කරන්නේ.
0: එතකොට ඒක ඩිසයින් කළා ඊළඟට කන්ට්‍රැක්ටර්ස් සිලෙක්ට් කරන්නේත් ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා මේකට ලංකාවත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්තාණ්ඩුවත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තාණ්ඩුවත් ඒ වගේම අපේ ප්‍රජාවත් එකතු වෙලා තියෙනවා.
1: ඔව් හැමෝගේම දායකත්වය ඒ වගේ ඔබ කිව්ව එක ඇත්ත. නුවරඉලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒ අය අපිට දක්වපු සහයෝගය ඉතාමත් විශිෂ්ටයි. ඒකම අපේ රණදීව දිමෙල් මහතා දිගටම මෙය ෆලෝඅප් කළා. ඒ
0: කියන්නේ සම්මුඛ අපි මේ Zoom
1: meeting එකක් තියලා
0: Zoom meeting එකක් තියෙනවා.
1: ඔව්. ඉතින් අපේ විශ්වාසය මේක ඉක්මනින්ම මේ ගොඩනැගිලා හදලා කොත්මලේ මේ අසන දරුවන් වෙත
0: අලුත් අවුරුද්ද මේ පාසල බාර දෙන්න. නමුත් දැන් අපි සෙන්ට්‍රල් බැංක් එකට ලියලා තියෙනවා ඒගොල්ලන්ගේ ෆොරින් ෆන්ඩ්ස් එකතු කරන ගිණුම අපිට දෙන්න කියලා නුවරඑලිය GA-ගේ දැනුම ඇතුව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සති දෙක නැත්තම් තුන ඇතුළත අපිට රජය මගින් මේ දැනුම දීම කරයි කියලා. මං හිතන්නේ අපිට ඒ ප්‍රචාරය දැනුවත් කිරීම වැදගත්. ඒ කියන්නේ අපි ඒක දැන් මං හිතනවා ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා මේ ගොඩනැගිල්ල ගොඩනැගීගෙන යනකොට ඔබලාට කියන්න මෙන්න මේ ඔබලා අපට දීපු මුදල් වලින් මෙන්න මේ වගේ දෙයක් දැන් මෙන්න මේ තත්ත්වය තමයි මේ ගොඩනැගිල්ල තියෙන්නේ කියලා. එහෙමනම් නැවතත් අපේ ප්‍රජාවට ඉතාමත් විශ්වන්ත වෙනවා ඔබ කරන සත්කාරය මේ දරුවන් 200කට ඔවුන්ගේ සිහින සැබෑ කරන්නට ඔවුන්ගේ පාසල ගොඩනගන්න අපි ක්වීන්ස්ලන්තයේ සිට කරන විශාල මෙහෙවරක් වෙනවා. ජයසිරි.
1: ඔව්. ස්තුති ජයන්ත. මං හිතන්නේ අපි ඔබ කිව් යුතු දේ කිව්වා. මං හිතන්නේ අපි හැමදාම අපි බ්‍රිස්බේන් ප්‍රජාට අපි කරන දේවල් හැම වෙලාවෙම පාරදෘශී විදිහට ඒ කියන්නේ හැමදේම කියලා තියෙනවා මෙන්න මේ අපි මෙන්න මේ කටයුතු වලද අපි විදං කරලා තියෙන්නේ. ඉතින් අපි ඒ කාර්ය මේ ව්‍යාපෘතියේත් කරන්න බලාපොරොත්තු වෙනවා.
0: එහෙමනම් ස්තුතියි අද මැදිරියට ඇවිල්ලා අපිත් එක්ක එකතු වීම ගැන. නැවත දවසක මේ ප්‍රජාවට අපි දැනුම් දෙමු අපි දැන් කොහෙද ඉන්නේ කියලා.
1: අයබෝන් ජයන්ත.
0: අයබෝන්.

0: ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්ත්වය පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමාජ දර්ශක ඒකකය මගින් පවත්වන ලද නවතම සමීක්ෂණයකට අනුව වත්මන් ජනාධිපතිවරයා හා රජයේ පාලන හැකියාව කෙරෙහි ජනතාව ඉහළ ප්‍රසාදයක් දක්වන බව හෙළිව තිබෙනවා. රජය ජීවන වියදම පාලනය කරන ආකාරය පිළිබඳව ජනතාව බිඳී ගිය අදහස් දරන අතර 45.3% ඒ පිළිබඳව සෑහීමකට පත්වන විට 44% අතෘප්තිය පළ කර තිබෙනවා. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාව අතර ජීවන වියදම පාලනය කිරීම පිළිබඳව පවතින්නේ අඩු ප්‍රසාදයක්. ආර්ථික දුෂ්කරතා පැවතියද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ක්‍රියාකලාපය පිළිබඳව 75.5% ඉතා ඉහළ ප්‍රසාදයක් ජනතාව තුළ පවතින බව මෙම සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන තිබෙනවා. මීට සාපේක්ෂව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි පවතින්නේ 29.4% ජන ප්‍රසාදයක්. මීට අමතරව ජාතික ජන බලවේගයේ කාර්යක්ෂම පාලනය ලබා දීමේ හැකියාව පිළිබඳව 62.8% විශ්වාසය පළ කරන අතර ජනගහනයෙන් 64.1% විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දක්වනවා. කෙසේ වෙතත් එය වහාම සිදු කළ යුතු ප්‍රමුඛතාවයක් ලෙස සලකන්නේ 29.6% පමණයි. බහුතරයක් එනම් 40.5% අදහස් කරන්නේ එය අහෝසි කළ යුතුවද එය මේ මොහොතේ හදිසි ප්‍රමුඛතාවයක් නොවන බවයි. දික්වා ආපදා සහන සේවාව සම්බන්ධව රාජ්‍ය ආපදා සහන ලබා දීමේදී කටයුතු කළ ආකාරය පිළිබඳව 68.6% ජනතාව සෑහීමට පත්ව තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම් නීතිය හමුවට පැමිණවීමට රාජ්‍ය ගන්නා සහයන් පිළිබඳව 51.6% ප්‍රසාදය පළ කරන අතර ජනතාවගෙන් 67%ක් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම වැදගත් බව විශ්වාස කරනවා. මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල මගින් පෙනී යන්නේ ශ්‍රී ලාංකික ජනතාව වත්මන් දේශපාලන නායකත්වයේ සහ ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටින බවයි. ඒ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද මෙලෙස අදහස් පළ වුණා.
1: මම දැක්ක මේ පහුගිය දිනක සමීක්ෂණ වාර්තාවක් කළා. ජනාධිපතිවරණ 75%ක් කැමති. අනේ අපේ හැමදෙරේ ඒ වාර්තාවම යට තියෙනවා රටෙන් භාගයක් බලගින්නේ. දැන් රටෙන් භාගයක් බලගින්නේ ඉන්නකොට මේ 75% ජනාධිපතිරත් කැමති. දැන් මේ දෙන්නගෙන් ඇත්ත කියන්නේ කවුද?
2: මේ අරන් යන වැඩපිළිවෙල ආපස්සට හරවන්න ඒගොල්ලන්ට බලය දෙන්න කිසි කෙනෙක් සූදානම් නැහැ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මගින් සමීක්ෂණයක් කළ බැලුවා අනුර දිසානායක ජනාධිපතිවරයාටද ජනතා මතයේ තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාටද කියලා. 75% ඉක්මවපු ජනතා ප්‍රසාදයක් අනුර දිසානායක සහෝදරයාට තියෙනවා.
0: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. මේ වන විට බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ එම ගැටලු විසඳා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව මේදී සාකච්ඡා කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. පසුගියදා මීගමුව බන්ධනාගාරයේ සිදුවීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර එවැනි සිදුවීම් යළි ඇති නොවීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද එහිදී සාකච්ඡා වුණා. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් මුහුණ දී ඇති ගැටලු සහ ඔවුන්ගේ සුබ සාධන කටයුතු පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ බන්ධනාගාර ආශ්‍රිත ගැටලු සඳහා දිගු කාලීන විසඳුමක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ රාජ්‍යපාලනීය යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. බන්ධනාගාරවල යටිතල පහසුකම් පුළුල් කිරීම, නව ගොඩනැගිලි ඉදිකිරීම, පවතින පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, පුරප්පාඩු පිරවීම සහ රැදවියන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා. අවිධිමත් පූර්ව ළමාවිය අධ්‍යාපන රටාව වෙනස් කරමින් ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය සහ වෘත්තීය භාවය ඉහළ නැංවීමට රජය ඍජුව මැදිහත්වන බවත් පෙර පාසල් ක්ෂේත්‍රයේ සිටින කිසිවෙකු බැහැර නොකර ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පවසා. මේ අතර 13 වසරක අධ්‍යාපනය පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය අදහස් පළ කළා. ඇය මේ බව කියා සිටියේ පසුගියදා කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්.
3: එතකොට අපි අද බැලුවොත් දෙමව්පියන්ගේ පැත්තෙන් ඉල්ලුම තියෙන්නේ මොන වගේ පාසල් වලටද කියලා බයිලිංගුවල් එඩ්යුකේෂන් තමයි සියලු දෙනාගේම බලාපොරොත්තු. සහ ඉක්මන්ටි ඉවර කරන්න පුළුවන්.

0: අධ්‍යාපනය. කියන්නේ අවුරුදු 13 ඉස්කෝලේ ඉන්න එක වැඩි කියන අදහසක් දැන් සමාජගත වෙලා තියෙනවා. අවුරුදු 3ක් 4ක් ඩිග්‍රී එකක් වෙනුවෙන් ගත කරන එක කාලේ නාස්තියක් කියන අදහස සමාජගත වෙලා තියෙනවා. ඇයි ඉංග්‍රීෂ් මෙච්චර බරපතල වටිනාකමක් ඇවිල්ලා තියෙන්නේ? ඒ කියන්නේ අපි අධ්‍යාපනය ලබා ගන්නේ සමාජයේ ඉහළට යන්න නම් සමාජයේ ඉහළට යන්න ඉංග්‍රීසි අවශ්‍යයි.
1: වින්සරු වරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමට ඇති සූදානම්ක් පිළිබඳව වන සංවාදය මේ වන විට දේශපාලන වේදිකාවේ ප්‍රධානතම මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. මේ අතර වින්සරු වරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම රාජ්‍ය තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මේ අතර වින්සරු වරුන්ගේ පමණක් විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමට රජය උත්සාහ කිරීම මත ඒ පිළිබඳව සැකයක් සහ ගැටලු පැන නැගී ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා.
2: ඒ විනිශ්චයකරුවන්ගේ වයස සීමාවල් වැඩි කරනවා නම් ඒ වැඩි කිරීමේ තිබෙන ක්‍රමවේද තිබෙනවා. එතකොට ඒව සම්බන්ධව අධිකරණ ශේෂ්ත්‍රය තුළ පැහැදිලි කතිකාවක් යන්න ඕනේ. එතකොට දැන් ඒ වගේම තමයි රජයේ ඉන්න අනිකුත් ශේෂ්ත්‍රවල ඉන්න අයගේ වයස සීමාව සම්බන්ධවත් ඔවුන්ත් ඉල්ලීම් කරන්න පටන් ගන්නවා. ඒ හින්දා තමයි විපක්ෂය හැටියට අපි නිතරම කිව්වේ දැන් මේ ශේෂ්ත්‍රය තුළ ඉන්න අයගේ විශාල විරෝධයක් ඇවිල්ලා තිබෙනවා. අපි දැක්කා මේ අධිකරණ සේවා සංගමයේ ඉන්න විනිසුරුවන් ඔවුන් මේකට විරෝධය පළ කරලා තිබෙනවා. නීතිඥ සංගමයේ මේ සම්බන්ධව විරෝධය පළ කරලා තිබෙනවා. හදිස්සියේ ලහිලයියේ මේ විනිශ්චයකරුවන්ගේ වයස් සීමා වැඩි කිරීම සම්බන්ධව තමයි සියලු දෙනාම මේක ප්‍රශ්න කරන්න අද වෙනකොට ඉස්සරහට ඇවිල්ලා තිබෙන්නේ.
1: මෙම වසරේ නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ එල් නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට ප්‍රබල වීමේ සම්භාවිතාවක් පවතින අතර 81% ප්‍රතිශතයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසුවේ එම කාලය තුළ තද වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි. ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. යළිත් ලබන සතියේ තමුන් බලාපොරොත්තු වෙන අදට සමගනවා මම නිරෝධකාරීව සම්කොළඹ සිට.

0: ඇතේ පුරා හෝරාව කාලයක් ගෙවිල ගිය අපිට දන්නෙම නැතුව දැන් වැඩසටහන නිම කරන්න නම් කාලය ඇවිදින්.
1: ඔව් ජයන්ත, ඉතින් නැවතත් මෙවැනිම වැඩසටහනකින් ආදරෙන් හා සෙනෙහසින් ඔබ සැම හමු වෙන බලාපොරොත්තුවෙන් අපි ඔබගෙන් සමුගන්නවා වාසනාවන්ත සතියක් ඔබ හැමටම ප්‍රාර්ථනා කරමින්. ඔබගෙන් සමුගන්නවා මා සීතා විතාන,
0: මම ජයන්ත වීරසේකර. ආයුබෝවන්,
1: වාසනාවන්ත.